0: Day to money to look to mini pitchayamik to salo near the 2009 utilogo april oximayara will it to cancel to a milk onika hotsuola yaminik davani cancel to a mikuapa piangasimamat and nuna vili mami civili pawasimamat hayunia titout suti halunia itout sutilo they may look to win you mata nuna li ngu lahit samaritsuni cancel to a tamatsumunga Wili iltarejo gutita tita simammat ikajok simaninganut kuapalle on nimitaavani tusala on neta vutanna nutaungi tuolemma tanna nipi kisien nipiliutse ja sima joka taumat manna tusasi ja vut apeli jaganin
1: Wili teima teinna kuapasi kensualutuami 50 ukirtaasi malurmat Teitsemani 1958 mi pigiakpalia si juvinutsuni. Ilagi jousi magavit nappatauvalle ja jangaistillugu. Ammalu iltari jouti taakpalai laugavit, hatau laugavit. Tamanna hano. Isse magi laugman appio.
2: Tamatsemi. Nekokkilla unahu. Ilaatakkuvila. Sivullipäämi. I'm going to go to the house. Sudah dikirim mata dunia licai kene tesong memerlu hanya cakap dik dari kene lihat semua mata cuma aku apa pihak pelajaran aku dari tek ko hanya kutu kisima sila kata gigi untuk mesuk tangan ni kita kesibukan cepat semua lihat semua mata kau kena sila parik parik ikut Hautama kesimajunin nalok semata ini melihat cuma ni, awak nak lekat juga kalau cuma, baik lekat ini awak cuma lok cuma, kesimajun dewi, semuanya lok semata itu, ada sekut, kesimajau terlebih, saya dah met cuma, teman nak, muka aku tercuni. Kanulima imetjo ya kurekat suni dan sila paling mungkin ada lak semerti sila paling lak semerti nun cemi ekor kecil suni ni lak lelir suni cemi cuma tiga suni tiga lima lak semua sila paling metro sulu dan pembeli tiga seorang lak tu dan macam tahu sulu lak semerti saya kan pinjak Pelat sila yang mata, kerjanya kawan nak pengen itu, tema kaya tunjuk. Kesian itu kerjanya juga, aku lagi ingin nyapi biar cengit tu. Atau ni nak tu, atau susah hati ingin tu ni. Nukarai lutung itu ni, ingin mengau nak tu ni, kerjanya sahaja. Sama tema yang tu, kerjanya tanggung lak semua dekwa, jangan nak. Jus muka atau terutama macam amaruni kerlim lalu, jika jangan perlu kerjain perlu tak tengah jangan perlu lagi jadi jika tak fikir di atau sih atau susah tinggi itu sulit, kalau kau ketemu dengan orang orang semal lok semal itu, waktu ni kalau ketemu dengan lok semal lagi ketemu jiu sih jiu lipam, kau pemilu. Doktor sebelah doktor untuk kesemuanya bukannya untuk kesemuanya gengat siap semua tetapi kena orang itu punya paku ahli.
1: Jadi, jadi cuma ni kuapatau malah rata layu hangi mari tilugu kawamakut pihak tu si Yuwini.
2: Ah, tapi kan pihak sebelah siap semua dah hangi jauh aku siap ni kan? Kampanye kau හෙමක්තවල්ලේ ඇස්තුවෙන්න ලක්ෂමකට රැච්චමනේ හිමේසිගත්තාර ොට්ටකට සේමෙන්න්න කවරත්තරට නිුන්නනු නැල්ලේන අක්පාක්ති තැවටුනට අල්ලා අපති තැවටුන්නව හැල්ල ක්ෂමගත්ත අල්ලා ඉදැබුත් තුම සික්කුත්තු සිතානි කෝරක්තුනු කුම සලුක්නේ ලොකයි ලක්ෂමයුත් තේමනුන්න නැල්ලෑටන්න එක් පාක්ති තැවටුන්නව හරලක්ෂට තමන්න හිවන්න හොල්ල ක්ෂමගට්ටිකිත මානසම හෙමක්තවට කම්පනික්කුණුත් නොලුට කෙසේනිවය ලක්ෂමයක් නැල්ලෑන සිතැවුට කෙසේනිවය ලක්ෂමයක් සේමයි ගදක්නි කවර රක්ෂට සච්චම කවාපමුත් කවාපවුලක්ටමගෝ විවල්ලෑටික සුටස් නුස්කුටව ලක්ෂම වූගුට
1: තේචමනි කැන්සෝටරමිය ඉන්නමි නුනලියුලි ලක්ෂම වොෆලෝ එපංගගින්න ලක්ෂමවන්
2: තේකනි කෝක්ෂමයට ඉන්නවගින්න ලක්ෂමයට ඉලඟිල්ලු තමානිකුන් මේචුට් තේමේජිගටන ලක්ෂමයට කහින්ම කෝරක් තෙම්ම කෝල්ලේ අයමගුවෙන මට කිල්ලොටල මේ ලක්ෂමජෝගලොත් ස්ටේම තෙන්න පාපිමයකොටක් පාසක්ප කරලම නිලපලේ ලක්ෂමයට තැච්චමනේ තේමේදිග ලක්ෂමමජු තේමටයිකන කටමගේ නිවලක් මට ශුනමෙන්ත්තවට ලක්ෂම තේමවුල ජුගරංමි සෙමක්ෂිකොත් තෙන්නු කායවුම සජීගෝ පිවල්ලේගොට ඉන්නන අක්තවුත් කිල්ලන මොලුගෝට අපසේ කට්ටවට ඉන්නාය ටැක්ව සජීච් අම්මලෝ හසිගන්නෙක් ෂුනනෙක් දක්සේ කට්ටවට හටස උන්නාත කිල්ලි නොම්මෙක් තමන්නග පිවල්ලේගුටේ අක්තවුත් සජුගුන්නෙක් අම්මල හජුන්නෙක් ඉල්ල හක්තාපල්ලේවලට දැක්වර අටක්සන්ට අටක් පටල්ලවිත් නපයව නපයක් සවටිල්ලනෙ තේමාගල සමන්තේ මේ ජීජාවුම සේකනි කටමගේ මෙරක්ලිය හල්ලුනාමි කතාව හුමිලා හස්චුට එක්පාන් හිජවාරුනේ ගැස් ලක්ෂමජු හිමුක්ෂේ අමිසිරාරු ලක්ෂමත්තනික්තුකුත් එක්පාන් කරලක් සන්නිග යෝලුනා අක්තමුන් පාවන් පාපමෙක්කු උන්නගේ කුමජගට කිච්චයක් කිච්චයනු කිච්චයනු අපි එක්පාන් කරලාරු හිගුනේ ගැස් ලක්ෂමෝගුත් හවිමල්ලගත්තමිගටලි ලැඟෙතිකු සක්පන හිය හම්මගා කිසියන හවි සක්තාවනි කෝලු මටක් පාමක්ති තැක්සුට හයුනෑටෝරෝල් ලක්ෂම හෙමුක්ෂිකුත් තමාගෝ සිනානෝය කට්ට සුවිත් හයුගුණෑ සුවිල්ලු තැමටෑමයි තෙක්පානෙච්චුට සැමැදෑගන්න සුට හල්ලුනාමට හොමිල එදහක් සුට උපංග සක්සෙස් ලක්ෂම වූත් හයුගුණෙ පින සරුල්ටලු අතාවටගේක් සසිනලෝ මෙයාලෙකුලුට උමයාගාමි කවුලට තැක්තිතවරක් සමුවත්ත හැංගලම සන අටක්පනයාගම දැන්සේ උල්ලිපාමිනයජමි ටක්පානේෂ්චික සටලු නහක්ට තැක්ටටලු අමිගක්මජූගලවානි උපංහක් සේලයක් සමූත් අනිත්තම හිමයල් හිමයමල්ලකිගෝෂ්චුට කැසූසිමංගිල්ලුට අනික්කමි
1: teitsemani akeluttutaunavan satusi napaaktunu nakatuttasinno
2: akeluttava pilaksemajukut pijakakatta kisiani teitsemani tupakaktutsulu teimeilaksemagaluaktukut sakkunillu hallunattullu nuhaksune තේමේලිගලක්ෂමකට තැක්පානි මේමල් ලක්ෂම වූත් ලොකුවල්ලට හිමක්තව ලක්ෂමකට හිමුක්ෂණ හිංමසාරුන්නජී තැවටටලු ඉඟිකවට සැමි තෙන්මගයගලන්ගේ මච්චුට හිමුක්ෂිලි මච්චයන හිමක්තව ලක්ෂම වූත් උපංග සක්පලයගලගලම්බත් අක්පලය සිංබස් ඉඟි ඉඥාවශ්චුට අකරටමුක්ෂයන හියුන්නෙ අක්කටපටලගලක්ෂුට අම්මලු සක්පානෙල්ලට උමයාලෙකුලුට කිල්ලුවක් කිල්ලුලුට නපාක්ටුයන හිජවාලුයන කිල්ලුලුට උමයාගාලෙකය හලක්ෂුට අතාකවටික් සැවුන්නෙක් අම්මලුට මක්ක හිජවාලුයි තවනුග සිකුසටේ පල්ලයනෙකු තමන් කුංමෝ පල්ලය සුගිත් සිලක්ෂුමින සුගිල හිපක්සු සුගිත් අම්මලු පොටෝක් සුගිත් පුටෝක්ෘතේරුන් කැවලටිවක්තු පුටෝකිගේලින් පුටෝක් සුගිත් නිවයක්ක සුගි නොක්ටුටික්ෂයම කිකෑයමි අතෙච්චික් සිරතේ මෙච්චකට තම වටාලිමක් සුට උලිත්තන මුතිකිලකලක් සුටි රිකගලගුන්න සුම්මට පිනිසක් සුකටක් සුසුවිනුවයක් කසුවිල්ලු තේමේලොක් සුවිත් ඉදවන්ට සුනමත්තයෙන් කරක්තිලුවිත් අමසුකරලාවනක් සනික් පියලික්සිිකලවාගත්තහි අමසුකරලාාරු ලක්සුමට හිදේ හිපිමැතුඉන්නටවාරල්ල නොක්සුටික් සදමුත් නොවයක් කසිමයවාරල්ලු තේමේලිඟ ලක්සුම්මට ඉලවුනලි මත්සයාගාට සුක්කෝසි නොවයක් කසිමජවරල හිපිමජවලල්ලු කටිංහ කරලාාවනෙක් අමයක්කු මච්චමෙන් කරවක් සුටික් කුන් උසක්කෝන් තේමේලි ජාරොක් තරයම උන්නිගන්ටමාමට කිලුම්මට පාමුලිත්තනුම්මත් තිනුත්තැවුන්නටම තිනුත්තැවුන්න ලොක්සුටිල්ලු ලුම්මට සිජුලිමත් සෙදැක්ක හැක්වාවල්ල අක්ෂමතාවමයක්කුවනිවොත් තමානික සල්ටෝටඉන්නවචම සිච්චලෝ වලිලක්ුණා නෙල්ලිමත්්‍යයටඉන්න අල්ලටාවනිකු ක්‍රමක්ෂාණි කරලා ඉතුඉන්නලි මත් සටිච්චලෝ වලිලක්පුට පියවලිගෙනෙකු විනිවුත් කූකු හැක්වාසුටික් තමාග අයුරයකනෙකු වනි වීලඟ පියවලිසිමඟ ලොක්සුවයි ඉල්ලටලොමෝලගත්ත තැක්වා යුස් පිසාමිලු ගුවල්ලි මංලුල් තමාව සිවන්තිනු නුනක්ෂවයක්තමෙක් කමගලසි ලක්ෂමයු ස්ථාවන් කෝක්ෂමටවාක් පහත තක්ෂය ලක්ෂමය ුරච්චමනි දවනුන ගුවේ වක්ලු ස්ථාවම කෝක්ෂමවා නපටව ලක්තලුවිච් සෑමේජි අජමනයකු රක්තලුවිත් පිජක්නේතුවාවසරික් කලි ගැසුවයන්ලට පනගලාගටෙක් ලටසුමුත් ඒ කටචනත වෙල්ල වස්චයගරංගිත හට සිජාලය අමසවලිතාවතේ මේ ලක්සම්මට තැක්කුමසුන පනුනක් ෂිකඥාරක්ත සිනුත් අකිලෙස කරලමුත් කැසුමත් ඔක්වාන්ජිතවටිල්ලිවිත් තාබුණ කියෑනුවා නුනක් නොනක් සිල්ලක්ෂමද මානතගන යොක්ත තැකය පිත්තිනවා තාබුණ තෑම නුනක් සැසිගලක් සුට තාාවනි තාාවනේ මක් සුලාංත් සුනිලු ගලාරුත් සුනිල්තයමෙන්ම පකනුක්ට ලුප්පටාන්න ශවනසම් මටක්කුම අනුක්ති තවසි ලොක්සුම්ම යකුත් සුනප නොනගීපනය ලොක්සිබු තැච්චමන ඇත්තිගේසිමත්තගේම ඉනිවුල්ලකන්නික මුල්ලු පිවස ඇත්තිගේ ඉතව ලක්ෂයවු ලොම්මත් ූමය හරන සමේග මජයි ූමය පිච්චටි චාකයගම මයු හරන සමේග මයවිල්ල අයකුන්නම හොනගලක්ස්තකල්ල හැඟීමට නොක්හඟපිගියුන්න සඟන ඉන්න යකුන්න සඟන චලක්පුත් ඉසමගේ යවුල්ටේ මේ ලක්ෂම්මට උමය හංගිතු මොක්ටවයන තුසානක් පලි ලක්ෂම යෝගලවා මානනි පහවට සුමුක්තිකුන්නේ චොක් සගතම උංගමට කිල්ලුටි තෑල ලක්ෂම්මිගත්ත ලක්ෂම්මයට කිල්ලුටි අරුම් ඉත්තුවාරුම්විදි කිල්ලුටි තක්සුට ජී තමාවට කිසිම ලොම්මට තමානි පිචුක්ෂම යවාල්ටුඉන්නාවල ලවර ලක්ටලවෙ නොනක් හැයවරවල් ලක්ෂමජ උටම ඔල් චෑවතුමු කිල්ලවික්ෂමල්ලට පිනස්වාරක් සුටෙක් සදටතාවන්තමන් තුපමේ සුපමයගන්නාට කිල්ලවික්ෂම් පිනශක් සුටෙක් කිල්ලටනෙ හපයොක් කසුගෙත් තෝෆෆවා ඕනන් චතමක්කෝ හැටටඩාගරේ තෝෆයික්ෂේ ඉල්ලිමට ඔන්න අත පෙන් සක්ටාව සිකිල්ලටවල ලක්ෂමජු ඉක්ලුලු තේමේජෙන් අත්තලකලක්තිලූ හිජවිල්ලුවිලිච්චුවිත් නපක්තුලිච්චක් සැක්වායවිනයවාමේ සැපම ඉක්පියහාගන මයකොටවාචචවරුම සුටිල්ලු හලගල්ලට සුන පෙක්ලිසවනය ලක්තුනි ඉතුක් සලයක්ක්සුගෙන පක්තිනලක් සුටික් නලටඉන්නතුනි එකල්ලුක්ටන්න ඉලුත් ටක්ටවල්ලේ ලොක්තිලකු පෙන් සක්ටවලක ලොක්තිලකු ස්තමාංගල නයෝකන්නල් ලක්ෂමජුග හැලුනෑ හොටික් සැයිකෝ මැක්සකෝ නිගයනලම්ම හැලුනෑනම්ම හැලුනෑ හොටික් සනුසීයොක් අපකන්නල් ලක්ෂමජකෝ ක්‍රමේ ලක්ෂම මටිලෙක්ක සිරයන් කසිම ලොක්ට අපිතිනසුව ස්ටවනනි ජාජික්කුලු තමක්වා යුස්සාකුර ටිල්ලකවනිලි මච්චයවලටුයි ඇඟුතින් මකවනිලි මච්චයෙන් තවන්න මක්තන් සෙල් ලක්ෂමලකුත් තවන්න කපිටික්ටලියවනාක්ටමච්චුට උමයක්කුටවන නිච්චුට නොගෙප්ටවරෝලගත්ත හම හිප්පලක්සට තැක්පානය කපකුට කියරලබ හැලුනෑාවටික් සවහයිනාක්තාවමට පහවටලිගුණක් පා සුනේ faktasi utawang ni atau faktasi bicara luar terlune, awalnya tinggal luar terutik selung ni awatik cara gumak kau kumyangalok satu file misang juli nyulur lugu tekun alam mata, tema macam apa tak cara terlepas sama utawan ni, emas tikul lahir banyak salo kita anak kicak pelaye ni, tahun wahal pinja mat, takatakatar lu dapat cara yang semuanya kalau tentang ni. Sekunder lagi dapat nyulur kita atau nangkali perayaan itu sangat banyak semasa. Takkan aku banyak semua ini juga umat kubit semua kesian semua hal. Takkan aku tak pernah tertidur. Kayu arul jauh orang. Takkan aku ikhlas semua siapa semua. Tahu nangkal mana ustaz orang nunasi jualan belum. Takkan aku esok semua itu. Mungkin tengah lepas semua guna rakyat hangi malam tu masih awam. Nampaknya guru hari ini masih lepas itu. Kalau tidak kalau ni awak lepas itu, hatta lepas sesiannya awak sebut, tapi kalau tu selamat sesiannya awak sebut. Kalau tidak orang yang lu tunggu baca sebut, tetapi jika mesti kalau tidak awak sune, waktu sebut ini lima tahun awalnya awak sune, ukuran doktor ni. Tanya apa sukul pensiar lelak semua kita kira seluruh ribu orang lelak top ik pijak lelak pat ingat kasih orang lelak sone tema yang ingat tahun ni senfak tu sih guna sih beli lelak mat awal yang pijak beli kita tema perlu main nilai maksud nak lelak tiga kasih kita sehingga ni apa kesian pensiar lelak tema yang lelak semua tahu kita kalau sih apa lelak semua lelak. Aula yang orang yang kerap sini. Tema waktu sih guna kalang marga yang kerjilah tak terkena. Kau guna si cawat. Kalung ni anak lekai sih sini. Takkan anak lelu. Yang kerja lagi mat sini. Aula lagi sih kita sih lelak sama yang takkan waktu sih guna aula yang orang oksigen jut cuma. Oksigen tak terjut cuma. Tema itu cuma. Kalung lagi sih sini. Kalung lagi kelihatan nak terkena ni. Ikan ni asyik macam sama ni keluar dia pasal terlalu mesti lewat. Atau lima tu mungkin ni kaga mac. Ia ni mungkin tu orang kau yang macam ni. Kau istilah macam kau ni begini.
1: Ah, kanu ini tu, Willy.
2: Tema ni kat sama. Kau ni, nampak ni tu amat selang ni ane kau istilah aku sih macam. Umiaga galakut. Nunak sama ni aku tahu istilah. Umiakut amalu. Kamu tu nuri mian. Tunur lima lalu, tujuh malu juga sehingga lata mawa alat kesekat itu terlalu. Kalau nengal kuksa mata yang masih gelas tik, kalau lagu nasi lima dah cuma ni kat tahu laksim muda. Kalau nene masih cukup lama kau laksim muda jangan umi aku takut. Kalau itu waktu hati laksim muda kalau umi aku yang kadang mesti lewat. Bangal doktor orang tu pindah tak ke kalau itu waktu unna tama. Tentang hal tama, hasung atau mut, hal tama lima ikat. Waktu terjauh lu, kalau itu waktu sekut, wang muda, iman mesuk tu sekut, wajarlah sekut tema loksi pensiawe loksi mukti. Tanya si buningan ni, wang ngejawab aku semaiku, tekun yang kini yang dipecah loksi maju kama kuning, aku tuhan. Kristi tahu sokong ni kau tahu mak tak laku kelas sama je. Tapi macam itu ni pensiun orang kita laku sama kita. Aku kita yang tu banyak waktu sama semua mak. Nulua ni, umi ni, wahau tu election ni, sama kuning itu undang ni, ikhlas lu, election ni, kikir ni, pelai pun ikhlas. Sekarang ni macam hijau langat ikhlas. Tapi macam tu ni jauh sama laku sama kita. Kena ni macam itu ni. Atuk kuda yang ni juga langi macam macam langsung tak cuman. Pibel dia agak cuter lo, tema ni betul. Kalau nasi pibel dia agak lagi sangat cuter ni. Umnya orang agak lap tapal dia agak sangat cuter. Tak penting melak semua. Sama kau itu nanti ilinya ni cello. Anggota tahu agak pelat cune. Nuruk tahu pelat lak semua tak kuma. Nunal nak katakan itu apa ni orang umai juga saya nak picu tu kecik umai jauh mana sama juga kat terima dengan ni kubinya orang tu dek kat terima ni kau sama tak adil juga lah macam kau ada

ඉලාටේමට සෑක්සකුට සරයානෑ තේලා ඉන්න යප්ති නිතමාකෑහනංමෙත් තෙමුණනික්කාත් ලියෝකනොක් කොයි කළ පළුගූයානෑම තේලා අනවුලෙක් සුන ඉන්නක් සරයක මඟතා උනිකාත් ලිගුත් මකනුලියවාකරය මඟතා තුවසන්නක්ට කළපත් සරයානෑ ටිගුටමෝනෙක් සෑක්සකුට